0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත්, වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න. වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM.
2: දරුවෙකුගේ මොළේ වර්ධනයේ ආසන්න වශයෙන් 90% ඔවුන් වයස අවුරුදු 5ට පෙර සිදුවන බව ඔබ දැන සිටියාද? නොමිලේ සැපයන කින්ඩර් අධ්‍යාපනයේ මගින් වයස අවුරුදු 3 සහ 4 දරුවන් සඳහා ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට පෙර වසර දෙකක ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දී පවුල්වලට මුදල් ඉතිරි කරමින් කින්ඩර් හිදී දරුවන් ක්‍රීඩා මගින් ඉගෙන ගනී. මේ ඔවුන්ගේ සමාජ මානසික සහ සංජානන කුසලතා වර්ධනය කිරීමට උපකාරී වන අතර මිතුරන් ඇති කර ගැනීමටද සහාය වේ.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
3: CTS සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80%කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතු වල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
4: Authorized by the Victorian Government, Melbourne.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
2: පුරා පෞල් සදා වයස අවුරුදු 3 සහ 4 කින්ට වැඩසටහන් සඳහා නොමිලේ සැපෙන කින්ට ලබා දේ. ඒ සඳහා කිසිදු සුදුසුකමක් අවශ්‍යතා නොමැත. නොමිලේ සැපෙන කින්ට සමග පෞල් වලට ස්වාධීන කින්ට සඳහා තමන්ගේ මුදලින් ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවන අතර දිගු පැය ළමා සුරකම් සේවා සමග ක්‍රියාත්මක වන කින්ට සඳහා ගාස්තු අඩු කිරීමක් ලැබේ. නොමිලේ සැපෙන කින්ඩ සමග පවුල්වලට වයස අවුරුදු 3 වැඩසටහන් සඳහා කින්ඩ පැය 5 සිට 15 දක්වා සහ වයස අවුරුදු 4 වැඩසටහන් සඳහා පැය 15ක් ලබාගත හැකිය. සමහර පවුල්වලට විශේෂයෙන්ම සරණාගත සහ සරණාගත ආයුධම් කරුවන්ගේ පසුබිම් ඇති දරුවන්ට වයස අවුරුදු 4 කින්ඩ සඳහා වැඩි පැය ගණනක් ලබා ගැනීමට හැකියාව ඇත. මේ නදහසන්නේ ඔබගේ පසුබිම කුමක් වුවත් දරුවාට වැඩිතුර ඉගෙනීම සහ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙන බවයි. වැඩිතුර තොරතුරු සඳහා ඔබගේ ප්‍රාදේශීය ලතුරු පාසල ප්‍රාදේශීය සභාව හෝ සහායක සේවකයා සමග කතා කරන්න නැත්නම් vic.gov.au/freekinder වෙත පිවිසෙන්න. එහි ඔබගේ භාෂාවෙන්ද තොරතුරු ලබාගත හැකිය. වික්ටෝරියානු රජය විසින් අනුමත කරන ලදී. මෙල්බන්.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
5: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහල

0: ශනිදා සාද
1: 3ZZZ ගුවන් විදුලියේ සෙනසුරාදා සිංහල සංග්‍රහය
0: උදාකිරු නැගෙන විට ගිලි මුදුන් අරසලා නිදා සිටි යකි වේද අලස ලෙස සැනසිලා බෙදා සැනසුම සතුට ගත අතට පතුරලා සදාගමු අපේ ලොව දැන් පෙමින් පුබුදලා
1: ශනිදා ශනිදා ශනිදා සාදය

0: ශනිදාසාදය ආරම්භ කරමින් ගීතය සංගීතවත් කර ගායනා කළේ නාලක අංජන කුමාර. පසුගිය දවසක අන්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට අපූරු කියමනක් හමු වුණා. මට හිතුණා ඒ කියමන ඔබ සමග බෙදා ගන්නට සුදුසුයි කියලා. ඒ කියමන මෙහෙම එකක්. අනිකා ඔබ ගැන සිතන්නේ කුමක්දයි කියා සිතමින් කොපමණ කාලයක් නාස්ති කරනවාද, එපමණ කාලයක් ඔබ ඔබගේම මනස තුළ සිරකරුවෙක් වන්නේ. ඒක බොහොම සරලව කියනවා නම් අනෙක් අය නැත්තම් ලෝකය අප ගැන මොනාද කියන්නේ කියලා කල්පනා කරමින් කාලය නාස්ති කළොත් ඒ කාලය තුළ අපි අපගේම මනස ඇතුලේ සිරකාරයෙක් වෙනවා කියන එකයි. මේකේ මූලික අදහස වෙන්නේ අපේ නිදහස බොහෝ විට අනෙකාගේ ක්‍රියාවලින් නෙවෙයි අපේ සිතුවිලි වලින්ම සීමා වන බවයි. අනෙක් අය සිතන දේ ගැන ලොකුවට කල්පනා කරන තරමට අපේ සතුට, අපේ නිදහස, අපේ ආත්ම විශ්වාසය ඔවුන්ගේ මතවලට අපි බාර දෙනවා. එහෙම වුණාම අපි සිරකරුවෙක් වන්නේ බාහිර ලෝකයේ නෙමෙයි අපේම මනස ඇතුලේ. නිදහස ලැබෙන්නේ අනිකාගේ විනිශ්චය වෙනස් කිරීමෙන් නෙවෙයි. නිදහස ලැබෙන්නේ ඒ ගැන ඇති අධික බැඳීම අත්හැරීමෙන්. වෙනත් විදිහකින් කියනවා නම් සැබෑ නිදහස ලැබෙන්නේ අන් අයගේ විනිශ්චයට වඩා තමන්ගේ වටිනාකම්, ක්‍රියා සහ අරමුණු අනුව ජීවත් වන්නට පුරුදු වුණාමයි. එවිට මනස නිදහස් වෙනවා, ජීවිතය සැහැල්ලු වෙනවා, අර්ථවත් වෙනවා. මේ අදහස අපට ගෙනත් දෙන වැදගත්ම පාඩම තමයි අන් අයගේ සිතුවිලි පාලනය කරන්නට අපට හැකියාවක් නැහැ. නමුත් ඒ වාට අපගේ සිත ප්‍රතිචාර දක්වන ආකාරය පාලනය කරගන්නට අපට පුළුවන් කියන එකයි. මං කැමති මේ වාක්‍ය නැවත වතාවක් කියන්නට. අන් අයගේ සිතුවිලි පාලනය කරන්නට අපට හැකියාවක් නැහැ. නමුත් ඒ වාට අපේ සිත ප්‍රතිචාර දක්වන ආකාරය අපට පාලනය කරන්නට පුළුවන්. ඉතින් ලෝකයේ මිනිස්සු අපි ගැන මොනවාද හිතන්නේ කියලා කල්පනා කරමින් කාලය නාස්ති කරනවට වඩා වැදගත් දේ ඔබේ ශක්තිය මත ක්‍රියාත්මක වීමයි. මේ සුන්දර උදෑසන ඒ අදහස හිතට ගන්න.
1: ශනිදා ශනිදා ශනිදා සාදය සාදය.

0: සුමුදු චතුරානි ජයවර්ධන ලියු ගීතය සංගීතවත් කර ගායනා කළේ කේ ජයකොඩි. ගිය සතියේ අප අතින් අතපසුවීමක් සිදු වුණා. ගිය සතියේත් අපි සුමුදු චතුරානි ජයවර්ධන සහ කේ ජයකොඩි එක්ව නිර්මාණය කළ ගීතයක් ප්‍රචාරය කළා. අපි අතින් වැරදීමකින් කේ ජයකොඩිගේ නම වැරදියටයි ප්‍රචාරය වුණේ. ඉතින් ඒ පිළිබඳව අපි අපේ කනගාටුව ඔහුට ප්‍රකාශ කර සිටින්නට කැමැති.
1: ශනිදා සාදය

0: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
1: ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය මුල්වරට ආරම්භ වෙන්නේ 1930 දී. 1942 දී සහ 1946 දී දෙවන ලෝක යුද්ධය නිසා ලෝක කුසලාන තරඟ පැවැත්ුනේ නැහැ. කොහොම වුණත් අද වන විට FIFA ලෝක කුසලානය උන්මාදයක් බවට පත් වෙලා තියෙනවා. මේ දිනවල පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය නිසා මට හිතුණා මගේ සටහනේ ඉඩත් පාපන්දු සම්බන්ධයෙන් වෙන් කරන්න. පාපන්දු ලෝකයේ සුපිරි තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා ජපානයට පැමිණෙනවා. ඒ වෙනකොටත් CR7 කියන්නේ මුළු ලෝකයක්ම පිස්සු වැට්ටුව ජීවමාන පුරාවෘත්තයක්. මේ උත්සවයේ අතරතුරේදී එක පුංචි පිරිමි ළමයෙකුට අවස්ථාව ලැබෙනවා තමන්ගේ හදවතේ ඉන්න වීරයාගෙන් ප්‍රශ්නයක් අහන්න. ඒ එවකට දොළොස්වැනි දෙවියේ පසු වුණු රියෝටා ඉවාඕකා. රියෝටා කියන්නේ සාමාන්‍ය ජපන් පිරිමි ළමයෙක්. එයාගේ ලොකුම හීනය වුණේ කවදාහරි වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක් වීම. තමන්ගේ ජීවිතයේ ආදර්ශමත් චරිතය තමන්ගේ ඇස් ඉස්සරහා ඉන්නා දැක්කම මේ පුංචි කොළු ගැටයට දැනුණු සතුට වචනයෙන් විස්තර කරන්න බෑ. රියෝටා සාමාන්‍ය විදියට ජපන් භාෂාවෙන් ප්‍රශ්නය අහන්න කැමති වුණේ නැහැ. එයාට ඕනේ වුණා තමන්ගේ වීරයාට ගරු කරන්න. ඒ නිසාම එයා රොනාල්ඩෝගේ මව් භාෂාව වන පෘතුගීසි භාෂාවෙන් ප්‍රශ්නය අහන්න තීරණය කළා. මේ වෙනුවෙන් රියෝටා තමන්ගේ පාපන්දු පුහුණුකරු එක්ක එකතු වෙලා දින ගණනාවක් තිස්සේ පෘතුගීසි වචන උච්චාරණය කරන හැටි පුහුණු වුණා. කොළ කෑල්ලක ලියාගත්තු ඒ ප්‍රශ්නය දහස් වාරයක් පාඩම් කරා. දැන් වෙලාව හරි. දහස් ගණනක් සෙනඟ කැමරා ලෙන්ස් සිය ගණනක් මැද රියෝටා මයික්‍රෝෆෝනය අතට ගත්තා. එයා ඉස්සරහ ඉන්නේ ලෝකෙ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා. රියෝටා ගැහෙන හඬින් තමන් ලියාගෙන ආපු පෘතුගීසි වචන එකින් එක කියවන්න පටන් ගත්තා. මගේ නම රියෝටා. මට ඔබ වගේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් වෙන්න ඕනේ. මම කොහොමද ඒ හීනය හැබෑ කරගන්නේ? නමුත් තමන්ගේ මව් භාෂාව නොවෙන නිසාත් තියෙන බය සහ නොසන්සුන්කම නිසාත් රියෝටාට සමහර වචන හරියට උච්චාරණය කරගන්න බැරි වුණා. එයා වචන පටලව ගත්තා. එක තැනකදී එයා හිර වුණා. ඒ වෙලාවේ එතන හිටපු ජපන් ප්‍රේක්ෂකයන් සහ මාධ්‍යවේදීන් පුංචි දරුවගේ උත්සාහය අගය කරනවා වෙනුවට සභාවෙන් එකපාරටම සිනහ හඬක් නැගුණා. හැමෝම රියෝටාගේ වැරදුණු පෘතුගීසි උච්චාරණයට හිනා වෙන්න පටන් ගත්තා. පුංචි රියෝටා ලැජ්ජාවෙන් සහ බයෙන් බිම බලා ගත්තා. එයාගේ හිත සම්පූර්ණයෙන්ම බිඳිලා ගිය මොහොතක් ඒක. සභාවේ හිනා හඬ එන්න එන්නම වැඩි වුණා. එතන හිටිය භාෂා පරිවර්තකයා පවා මද සිනහවන් පාන විට වේදිකාවේ හිටපු එකම එක මිනිසෙකුගේ මුහුණ බැරෑරුම් වුණා. ඒ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. රොනාල්ඩෝට තේරුණා මේ සිදුවීමෙන් ඒ පුංචි දරුව කොයිතරම් මානසිකව වැටුණාද කියලා. එයා වටපිට බැලුවා. ඊට පස්සේ මයික්‍රෝෆෝනය අතට අරන් පරිවර්තකයා දෙසට හැරිලා ඍජුවම ඇහුවා ඇයි මේ මිනිසුන් හිනා වෙන්නේ කියලා. මුළු සභාවම එක පාරටම නිශ්ශබ්ද වුණා. රොනාල්ඩෝ ප්‍රේක්ෂකාගාරය දිහා බලාගෙන ඉතාමත් ගෞරවයෙන් සහ ආදරයෙන් මෙන්න මෙහෙම කිව්වා. එයා ඉතාමත් හොඳින් පෘතුගීසි කතා කරනවා. ඔයාලා එයාට හිනා වෙන්න නෙමෙයි ඕනේ. එයා මේ වගේ දෙයකට ගොඩක් මහන්සි වෙලා උත්සාහ කරපු එක ගැන හැබෑවටම සතුටු වෙන්න ඕනේ. ඒ වචන ටිකත් එක්ක මුළු ශාලාවම මහා අත්පුඩි හඬකින් කිගුම් දුන්නා. තමන්ට හිනා වුණු ලෝකය ඉස්සරහා තමන්ගේ වීරයා තමන් වෙනුවෙන් පෙනී සිටිද්දී රියෝටාගේ ඇස්වල කඳුළු පිරෙන්න පටන් ගත්තා. ඒක දැක්ක ගමන් රොනාල්ඩෝ රියෝටා දිහා බලලා තමන්ගේ ජීවිතේ වෙනස් කරවන රන්වන් උපදෙස දුන්නා. ඔයා ඔයාගෙන විශ්වාස කරන්න. හොඳින් මහන්සි වෙලා වැඩ කරන්න. ලැබෙන කිසිම අවස්ථාවක් අත්හරින්න එපා කියලා. බොහෝ දෙනෙක්ට මේ සිදුවීම එක ඉවෙන්ට් එකක සිදු වුණු එක සිදුවීමක් විතරක් වෙන්න ඇති. හැබැයි රියෝටාට ඒක තවත් එක දවසක් නෙවෙයි. එදා රොනාල්ඩෝ එයාගේ ඔළුවට දාපු ඒ විශ්වාසය කියන බීජය රියෝටා හදවතින්ම වළඳගත්තා. රොනාල්ඩෝ කිව්වා වගේම එයා තමන් ගැන විශ්වාස කළා. දින, සති, මාස, අවුරුදු ගෙවිලා ගියා. රියෝටා දිනපතා පිට්ටනියේ දහඩිය හැලුවා. තමන්ගේ සුපිරි වීරයා තමන් වෙනුවෙන් මුළු ලෝකයක් ඉස්සරහා පෙනී සිටි ආකාරය එයාට හැමදාමත් මතක් වුණා. ඒ 2020 වර්ෂයේ ජපානයේ ඉතාමත් කීර්තිමත් පාපන්දු තරගාවලියක් වන ඕල් ජපාන් හයි ස්කූල් සොකර් ටූර්නමන්ට් තරගාවලිය පැවැත්වෙනවා. මේක ජපානයේ තරුණ ක්‍රීඩකයන්ට ජාතික මට්ටමට එන්න තියෙන ලොකුම වේදිකාව. මේ තරගාවලියේ ශූරතාවය දිනාගන්නේ යමනාෂි ගෞකින් විශ්වවිද්‍යාල කණ්ඩායම. ඉතින් ඒ ජයග්‍රාහී කණ්ඩායමේ මැදපෙළ මෙහෙවමින් මුළු තරගාවලිය පුරාම කැපී පෙනෙන දක්ෂතා දක්වමින් අවසානයේ රන් පදක්කම කරේ දාගත්තේ කවුද කියලා දන්නවද? ඒ එදා 2014 රොනාල්ඩෝ ඉස්සරහා පෘතුගීසි වචන පටලවාගෙන අඬන්න ගිය මුළු සභාවකගේම හිනාවට ලක්වුණු ඒ රියෝටා ඉවාඕකා. කෙනෙක් තමන්ට නුපුරුදු දෙයක් කරන්න උත්සාහ කරද්දී වරදින්න පුළුවන්. එතනදි හිනා වෙන එක නෙවෙයි රොනාල්ඩෝ වගේ ඒ උත්සාහය අගය කරන්න පුරුදු වෙන්න. එදා රොනාල්ඩෝ පැනවැදුනා නම් හෝ ඒක මගහැරියා නම් රියෝටා කියන ක්‍රීඩකයා එතනින්ම නතර වෙන්න තිබුණා. හැබැයි රොනාල්ඩෝ දුන්නු එකම එක ධනාත්මක වචනයක් අවුරුදු 6කට පස්සේ ජපානයේට නැෂනල් චැම්පියන් කෙනෙක් බිහි කළා. ඉතින් මිත්‍රවරුනේ, ලෝකයම ඔබට හිනා වෙද්දී ඔබ ඔබව විශ්වාස කරන්න, කැපවීමෙන් වැඩ කරන්න. දවසක ලෝකයම ඔබට අත්පුඩි ගසන දවසක් අනිවාර්යෙන්ම උදා වෙනවා. ඔබට හිනා වෙන ලෝකයේ ඉදිරියේ නිශ්ශබ්දව ඉන්න. ඔබේ සාර්ථකත්වයේ ශබ්දයට ඔවුන්ගේ කන්වල අගුළු හැරීමට ඉඩ හරින්න.
0: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
2: පහන් සිතින් එක්වන්නට ශනිදා සාදයයි.

මෙතුමා උපන්නේ 1934 ජූනි 24 වෙනිදා උඩුගම්පොළ හල්ගම්පිටිය ගමේ. මෙතුමාගේ පේතුමා දොන් සයිමන් ගුණවර්ධන ඉංග්‍රීසි භාෂා ගුරුවරෙක්. මව නාලපහ දෝන සෝමාවතිය දනන්සූරිය. එතුමාගේ වැඩිමහල් සහෝදරයා සරත් චන්ද්‍ර ගුණවර්ධන. මෙතුමා ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ උඩුගම්පොළ රජයේ විදුහලේ. සාමාන්‍ය පෙළ දක්වා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ වේයන්ගොඩ රජයේ ද්විතීයික විදුහලෙන්. ඉන් පසුවයි වැඩිදුර අධ්‍යාපනය සඳහා මෙතුමා කොළඹ ආනන්ද විදුහලට ඇතුළත් වෙන්නේ. කුඩා කල ඉඳලම කලාවට ඇලුම් කළ මොහු නාට්‍යයට සංගීතයට දැක්වේ පුදුම ලැජ්ජාවක්. වේයන්ගොඩ රජයේ ද්විතීයික විදුහලේ අධ්‍යාපනය හදාරන අවදී පාසලේ නාට්‍ය හා සංගීත සංගමයේ උපසභාපතිත්වය දැරුවේත් මෙතුමා. ඊට අමතරව මෙතුමා කනිෂ්ඨ කැඩට් නායකයෙක් වී සිටියා පාසලේදී. එහිදී මොහු හොඳම කැඩට් නිලධාරි ලෙස කුසලානන් දිනාගෙන තිබෙනවා. කොළඹ ආනන්දයේදී මොහු භූගෝලීය විෂයට මනා ඇල්මක් දැක්වා. විදුහලේ භූගෝලීය සංගමයේ උපසභාපතිව සිටියේත් මොහුයි. ආනන්දයේදී මෙතුමා විවෘතංශයෙන් DB ජයතිලක සාහිත්‍ය සම්මානයත් අමරසේන කලා සම්මානයත් ලැබීමේ භාග්‍යවන්තයෙක් වුණා. පේරාදෙණිය සරසවියට පිවිසු මෙතුමා සිංහල, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව පිළිබඳ විශේෂ කලා උපාධිය ලබා ගත්තා. 1957 මෙතුමාගේ මුල්ම පත්වීම ලැබුණේ ගුරුවරයෙක් ලෙස කෑගල්ලේ කෑගල විද්‍යාලයට. වේදිකා නාට්‍යයට මනා ඇල්මක් දැක්වූ මෙතුමා හෙට්ටි පතිරන් නැහැලාගේ දයානන්ද ගුණවර්ධන. දයානන්ද ගුණවර්ධනන් නාට්‍ය රචකයෙක්, නාට්‍ය නිෂ්පාදකවරයෙක්, රංගන ශිල්පියෙක්, ගීපද රචකයෙක්, ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකයෙක්. එතුමා කෑගලු විදුහලේ ගුරු වෘත්තියේ නියලුණු වකවානුවේ එතුමාගේ මුල්ම වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරනවා. ඒ නම් කරේ ස්වර්ණ තිලකා යනුවෙන්. ඒ නාට්‍ය ප්‍රදර්ශනයේ ලැබුණු ආදායමෙන් කෑගලු විදුහලේ පාසල් ගොඩනැගිල්ලක් ඉදි කරා. ඒ ගොඩනැගිල්ල නම් කරේ ස්වර්ණ තිලකා හෝල් නමින්. ඉන්පසු 1959 පරාස්ස. එය වේදිකාගතකලේ ජාතික නාට්‍ය කවය. මාස ඇති පරිදි දයානන්ද ගුණවර්ධනයන් එතුමාගේ ඉතාමත් ජනප්‍රියත්වයකට පත්වුණු නරිබෑනා පිටපත දිවීම ආරම්භ කළේ එතුමා කෑගලු විදුහලේ සේවය කරන අතරයි. කොළඹ තර්ස්ටන් විදුහලට ලද පත්වීම හේතුවෙන් නරිබෑනා ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ කොළඹදී. දයානන්ද ගුණවර්ධනයන් ජනශ්‍රුති පර්යේෂකයෙක්. නරිබෑනා නාට්‍යයට එතුමා පාද කරගත්තේ එවන් ජනශ්‍රුතියක්. මුල්ම නරිබෑනා නාට්‍ය වේදිකාවට ගෙනාවේ කොළඹ තර්ස්ටන් විදුහලේ නාට්‍ය සංගමය මගින්. 1961 නරිබෑනා දෙවැනි නිෂ්පාදනය කරලියට ගෙනාවේ ආධුනික නාට්‍ය සංගමය මගින්. නරිබෑනා නාට්‍යයේ නරිබෑනා ලෙස මුලින්ම රඟපෑවේ ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතා. ජයශ්‍රී චන්ද්‍රජිත් මහතා නරිබෑනා චරිතය පිවිසෙන්නේ තුන්වන නිෂ්පාදනයේ පමණ. ජයශ්‍රී නාට්‍ය වාර 200ක පමණ නරිබෑනා ලෙස රඟපෑවා. මේ නරිබෑනා නාට්‍යයේ රඟමින් ජයශ්‍රී චන්ද්‍රජිත් ගායන ගීතයක්.

දානන්ද ගුණවර්ධනයන් ජනශ්‍රුති කතා ඇසුරින් පමණක් නෙමෙයි නාට්‍ය නිෂ්පාදනය කළේ. විදේශ නාට්‍යත් ලංකාවට උචිත අයුරින් අනුවර්තනය කර නාට්‍ය නිෂ්පාදනය කළා. එකම කාමරය රාත්‍රී සේවයේ දෙන බොක්ස්ට දවල්ටත්, එම කාමරේම දවාලේ රැකියාව කරන කොක්ස්ට රැටත් කුලියට දෙන වංක ගැහණියක් මුල් කරගෙන බ්‍රිතාන්‍යයේ ජෝන් මැඩිසන් මෝටන් නිෂ්පාදනය කළ ඒකාංගික නාට්‍යයක් වූ බොක්ස් ඇන් කොක්ස් නාට්‍යයේ සිංහලයට අනුවර්තනය කරමින් එතුමන් කාමරේ පොරේ නම් නාට්‍ය වේදිකාවට ගෙනාවා ඒ 1960. ඒ වගේම බල්ගේරියානු නාට්‍යයක් වූ ගොලෙමනොව් සිංහල බසට අනුවර්තනය කර 1960 වසරේදීම වේදිකා ගත කළ නාට්‍ය වුණේ ඇමතිපට්ටමයි. එතුමාගේ බක්මහාකුළු නාට්‍ය ප්‍රංශ නාට්‍යයක් වූ ද මැරේජ් ඔෆ් ෆිගාරෝහි සිංහල අනුවර්තනයයි. මේ බක්මහාකුළු නාට්‍යයෙන් උපුටාගත් ගීතයක්. ගීතය ගායනය කරන්නේ මාදනී මල්වත්තර.

දයනන්ද ගුණවර්ධනයන් එතුමාගේ නොවන නාට්‍ය පිටපතකට නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒ 1964 වේදිකාවට ගෙන දෙන්න දෙපොලේ නාට්‍යයයි. ඒ පිටපත රචනා කළේ හේමසිරි ප්‍රේමවර්ධන මහතා. 1965 වසරේදීත් එතුමා වේදිකා නාට්‍ය දෙකක් නිෂ්පාදනය කළා. ජස්සයා සහ ලෙන්චිනා සහ ජීවන වංචාව හෙවත් ඉබිකට්ට ඒ නාට්‍ය දෙකයි. දයනන්ද ගුණවර්ධනයන් ගැන පැය ගණනක් කතා කරන්න පුළුවන්. ඒ තරම්ම දේවල් කීමට තිබෙනවා. ඒත් ඒ සියල්ල එක වැඩසටහනකින් කියානිම කළ නොහැකි. ඒ නිසා එතුමා ගැන අපි ලබන සතියේදී කතා කරමු. එතෙක් නැවුම් බලාපොරොත්තු දල්ලා සිටින්න අපි අද වැඩසටහන මෙසේ නිම කරමු. මේ ජසයා සාලෙන්චිනා නාට්‍යයේ ආගීතයක් රංගනයේ යෙදමින් ගීතේ ගායනා කරන්නේ ජයලත් මනුරත්න.

0: අනන්ත විශ්වය සිසාරා ශනිදා සාදය
1: ඔබ මේ සවන් දෙමින් සිටින්නේ ත්‍රිපලි සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සිංහල සංග්‍රහයටයි. සෙන් කතා ඉදිරිපත් කරන්නේ නීලිකා කොට්ටච්චි.
2: සෙන් කතා නිරය සහ දෙව්ලොව. නබුෂිකිර සොල්දාදුවා දවසක් ප්‍රසිද්ධ සෙන් ගුරුතුමක් වන හකියුන් භික්ෂුව හමුවන්න පැමිණියා. අවසරයි ගුරුතුමනි, අපාය හා දිව්‍ය ලෝකය කියලා දෙකක් තිබේද? එසේ නම් ඒ දැනගන්නේ කෙසේද? නබුෂි ඇසුවා. හකියුන් ටිකක් කල්පනා කළා. මොහුට හොඳින්ම අපාය සහ දිව්‍ය ලෝකය ගැන ඔහුට තේරෙන විදියටම කියලා දෙන ක්‍රමයක්. ඊට පස්සේ මූණ ටිකක් තරහ කරගෙන ඇසුවා, ඔබ කවුද කියලා. ගුරුතුමනි, මගේ ඇඳුම් හා මා පැනඳ සිටින මේ ආයුධවලින්ම වැටහෙනව ඇතිනේ ඔබතුමාට මා සමුරායි කෙනෙක් බව, නබුෂි කිව්වා. ආ, ඔබ යුද සිබලෙක් එහෙනම්, නබුෂි ඇසුවා. හකියුන් ටිකක් කල්පනා කළා. මොහුට හොඳින්ම අපාය සහ දිව්‍ය ලෝකය ගැන ඔහුට තේරෙන විදියටම කියලා දෙන ක්‍රමයක්. ඊට පස්සේ මූණ ටිකක් තරහ කරගෙන ඇසුවා, ඔබ කවුද කියලා. ගුරුතුමනි, මගේ ඇඳුම් හා මා පැනඳ සිටින මේ ආයුධවලින්ම

0: ඔබේ මූණ වීරසෙබලෙකුගේ වගේ නෙවෙයි. මට නම් පේන්නේ පණක් නැති හිඟන්නෙකුගේ වගේ. මේ අපහාසයේ නබුෂිට හොඳටම වැදුනා. ඔහු ඉතා තරහින් හකියුන් දෙස කෙලින්ම බැලුවා. ඒ විතරක් නෙවෙයි, ඉබේම වගේ ඉනේ තිබුණ කඩුවටත් අත ගියා. ඔබට කඩුවකුත් තිබෙනවද? අපෝ, ඔය බෙලෙක් කෑල්ලෙන් මගේ ගෙල නම් සිඳින්න බැරි වෙයි යාළුවා. හකියුන් නැවත පොඩි හිනාවක් මවා ගත්තා. මේ අපහාස තවත් ඉවස ගන්න නබුෂේ කැමති වුණේ නැහැ. ඔහු වේගෙන් කඩුව අමෝරාගෙන හකියුන් වෙත කඩාපැන්නා. හකියුන් මඳ වේලාවක් නබුෂගේ ඇස් දෙක දිහාම බලන් ඉඳලා, ඔබ දැන් සිටින්නේ අපායේ දුරකඩයි. තරහ, ක්‍රෝධය අයිති අපායටයි. අපායේ හැටි හොඳින් වටහා ගන්න දරුවා. බොහෝම කරුණාවෙන් ගුරුතුමා උපදෙස් දුන්නා. නබුෂි බුද්ධිමත්. එයා එක වරටම තේරුම් ගත්තා තමා තුලින්ම අපාය වටහා ගැනීමට හකියුන් යෙදූ ප්‍රයත්නය. නබුෂි එක්කෙන් එහිම කඩුව නැවත කොපුවේ දමාගෙන හකියුන් ඉදිරියේ දණින් වැටුණා. අනේ මට සමාවෙන්න ගුරුතුමනි, නබුෂි යටහත් ලෙස කිව්වා. මට වැටහුණා හොඳින්ම. මට වැටහුණා මා ඔබ වහන්සේගේ ශිෂ්‍ය පරපුරට බඳවාගෙන මැනවි කියා ආයාචනා කළා. හකියුන් භික්ෂුව ඉතා කරුණාවෙන් මෙන්න මෙහෙමත් කිව්වා. දැන් ඔබට දිව්‍ය ලෝකේ ශාන්ත බව පේනවා නේද දරුවා? කරුණාව, මෛත්‍රිය, යටහත් බව අයිති දෙව්ලොවටයි. ඊට පස්සේ හකියුන් යටතේ නබුෂි ඉතා හොඳින් ධර්මයේ ඉගෙන ගත්තා.
1: සෙන් කතා ඉදිරිපත් කරන්නේ නීලිකා කොට්ටච්චි.
2: රස දෙස ඇස
3: අප බොහෝ දෙනෙක් කතා කරන විටත් ලියන විටත් කරන වරදක් ගැන නැවත වතාවක් කතා කරමු. අපි තාවය කියා අවසන් කරන හැම වචනයක්ම තාව කියා අවසන් කළ යුතුයි කියා මතක තබා ගන්න. උදාහරණයක් ලෙස නිහඬතාව, සම්භාවිතාව, කාර්යක්ෂමතාව ලෙස. ඇයි එහෙම වෙන්නේ? උදාහරණයක් ලෙස නිහඬතාව කියන වචනය ගමු. නිහඬතා කියන මූලයට ආප්‍රත්‍යය එකතු වෙලා තමයි නිහඬතාව හැදෙන්නේ. නිහඬතාව කියන්නේ සම්පූර්ණ වචනයක්. ඒ සම්පූර්ණ වචනයට තවත් යයන්ක් එකතු කරන එක වැරදි.
4: ඒ නිසා මින් ඉදිරියට තාවය කියන වචන හිතින් මකා දමා ගන්න. තාව කියන එක හොඳින් හිතේ ලියා ගන්න. නිහඬතාව, ගම්‍යතාව, අවශ්‍යතාව, ප්‍රවීණතාව, ශක්‍යතාව.
3: දැන දැන වැරදි කරන්නේ මොකටද?
2: රස දෙස ඇස.

0: හද බැඳි ගීතය හදවතේ ගැඹුරු තැනක සිට ඔබට
1: මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි.
2: අද අපේ ගීපතු සරසන්න හද බැඳි ගීතය වෙනුවෙන් තෝරගත්තේ අපේ ජීවිතයේ කියවන්න පුළුවන් වර්ගයේ ගීතයක්. අර්ථපූර්ණ රසපූර්ණ ජීවිතයේ කියව ගන්න හැකි අර්ථවත් ගීතයක් අද අපි කතා කරන්න යන්නේ. ගීතේ ගායනා කරන්නේ කරුණාන දේවුල්ගනේ අපේ ප්‍රවීණ ගායකයාණන්. ඒ වගේම ගීතය සංගීතවත් කළේ ප්‍රසාද් සිරිවර්ධනතුමා. ගීතයේ ලිව්වේ ප්‍රවීණ ගීත රචක රජීව් වසන්ත වෙල්ගම කියන මේ සෞහිතවතා. ඔහු අතින් ලියවුණු මේ තවත් ගීතයක් තමයි මේ තරම් සිව්මැලිද කළුගල් කියන ජනප්‍රිය ගීතය. ඉතින් බලමු අද මේ ගීතයේ බිම වැටුණු කිරිදතට කියන මේ ගීතය ආරම්භ කරන්නේ කොහොමද කියලා. බිම වැටුණු කිරිදතට හඬන මගේ ලපටි සිත, අඹ ගහේ ලේනකුට දුන්නා අහිමි වී ගිය දිනක සිනාසිය හැකි සිතක් අතීතෙන් මෙටගෙන දුන්නා මැටි ගෙදර අපේ කිරියම්මා. මම මුලින් මතක් කළා අපේ ජීවිතේට පාඩමක් වටිනාකමක් මේ ගීතය තුළින් තියෙනවා කියලා. අපි පුංචි කාලේ අපේ මුලින්ම කිරිදත වැටෙනකොට මොනතරම් අපි දුක් වුණාද? ඒ හිත හැදුවේ අපේ අතීතයේ හිටපු ආච්චිලා සීයලා මේගොල්ලෝ ලේනකට දෙමු කියලා, මේ දත ගෙනත් අපිට අලුතින් කිරිදතක් දෙන්න කියලා අපි කෑ ගහලා කියනවා. පුංචි අපිට ඒ දේ ඉගැන්වේ පැරණි අපේ ආච්චිලා සීයලා. මොකද්ද අපිට ඉගැන්වේ මේකෙන්? ඒකෙන් ඉගැන්වේ ජීවිතයේ අත්හැරීම, ඒ තුනින් ලැබෙන සතුට අපිට ඉගැන්වේ ඒගොල්ලෝ. ඉතින් ඒ නිසා පුංචි අපේ කිරිදත වැටුනාම අඬ අඬා හිටපු අපිට මේ ජීවිත අත්දැකීම, අත්හැරීමේ මේ ජීවිත අත්දැකීම ලබා දුන්නේ පිරිස. මේ ජීවිත පාඩම මුල්වට කියලා දෙන්නේ ඒ අපි පෙරන්නෝ. ඒ උතුම් සාර ධර්ම අපේ ජීවිතයට කියලා දුන්නෝ ඒගොල්ලෝ. අද අපිට එහෙම අය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ සමාජයේ සාර ධර්ම අතින් පිරිහෙන්න එකත් හේතුවක් කියලයි රජී කියලා තියෙන්නේ. ඊළඟට කියන්නේ රහස් නමකට නොදෙන කැවුම් මල්ලක් තියෙන සිටුවරුන් සිටු ගෙදර උන්නා මා නමින් ගෙයි දෙන කැවුම් මහුරෙන් එකක් හඬන කෝඳුරුවන්ට දුන්නා මැටි ගෙදර අපේ කිරියම්මා කියලයි කියන්නේ. පෝසත් මිනිස්සු සිටුවරු ඉන්න ගෙවල් වල සමහර විට ඒ මිනිසුන්ගේ අධ්‍යාත්මිකේ හරි දුප්පත්. සිටුවරු උනත් රහස් නමකට කැවුම් ගෙඩියක්වත් ඒ කාලෙත් දීලා නැහැ. ඒත් මම වෙනුවෙන් හදන කැවුම් වලින් එකක් වටේ අඬ අඬා ඉන්න කෝඳුරුවන්ට පවා එකක් වෙන් කරන්න තරම් පරිත්‍යාගශීලී වුණා අපේ මේ මැටි ගෙදර කිරියම්මා, නැත්තං ආච්චිලා සීයලා. ඒ බව අපිටත් ආදර්ශෙන් පාඩම කියලා දුන්නා. කිරියම්මා මැරිලත් එතන හිටවලා තිබුණු කොස් ගහේ ගමේම අය ඵල ප්‍රයෝජන ලැබුවා. අපිට ජීවිතය ගැන, ජීවත් වීම ගැන කියලා දුන්නේ ඒ උදවිය. ඉතින් අපේ කිරියම්මලා ජීවත් උනේත් උළු ගෙදරක නෙමෙයි මැටි ගෙදර. ඒකත් අපි හිතන්න ඕනේ. අන්තිමට රජීව් කියනවා මෙහෙම කතාවක්. වෙබ් අඩවියේ තනක හමු වුණෝතින් දන්වන්න මැටි ගෙදර අපේ කිරියම්මා. අපේ කිරියම්මා වෙබ් අඩවියේ දැක්කොත් එහෙම කියන්න කියලා. වෙබ් අඩවිය එහෙම නැත්තම් මේ කියන අලුත් තාක්ෂණයත් එක්ක සාර ධර්ම වැළලීලා වෙනසලා ගියපු හැටි තමයි මේ කතා කළේ රජීව් මේ ලස්සන ගීතේ.

0: මට හිතෙන හැටි නැහැටි.
1: ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්න ඉදිරිපත් කරයි.
2: අපේ ගීත සාහිත්‍යය තුළ ගොඩනැගුණු පැරණි ගීත වශයෙන් අප හඳුන්වන ගීත සමුච්චයත් ඉතා ප්‍රශස්ත මට්ටමක් පෙන්නුම් කරනවා. මේ තුළ අප දක්නා එක් විශේෂත්වයක් වන්නේ මේ ගීත සමහරෙක් මුස්ලිම් බැතිමතුන් වන ගායක ගායිකාවන් විසින් ගායනා කර තිබීමයි. එමෙන්ම ඒ ගීත හැම එකක්ම වාගේ බෞද්ධ බැතිගීවීමත් විශේෂයි. ලතීෆ් බායි, එම්ඩී ජොහර්ෂා, අහමඩ් මොහිදීන්, එම්.යු. රාජ්, ඒ.ජේ. කරීම්, මුතු චින්නප්පා ඉන් සමහරෙක්. පැරණි ගී අතරින් අද අප තෝරාගත් මේ ගීතය ගයන්නේ අහමඩ් මොහිදීන්.

0: මේ අපේ සිල්ල මහත්තයාද?
1: ඔව් ඔව් මුදලාලි, මම මේ බඩු ටිකක් ගන්න කියලා
0: ආවා. ඔව් ඔව් බොහොම හොඳයි බොහොම හොඳයි. මහත්තයා කියන්න මොනවද ඕනේ?
1: අනේ අපරාධේ කියන්න බෑ. මුදලාලි බලා ඉඳ ඇති දිනුනා. හරි සන්තෝසයි.
0: මම මේ ඉතින් මේ රස්සාව කරන්නේ බොහොම අවංකවමනේ මහත්තයා.
1: මුදලාලිගේ නෝනත් ගෙදරට බඩු ගිනියන්නේ මුදලාලිගින්ම නේද?
0: නැතුව නැතුව මගේ නෝනත් එන්නේ මේ කඩේටමනේ.
1: හරි හරි. මට දැන් තේරුණා. ඒක තමයි මේ මුදලාලි පිටියේ ලොකුවට ගහලා තියෙන්නේ. පාරිභෝගිකයා හැම විටම නිවර්දී කියලා.
2: චින්තක සිරිකුමාර ගාමිණී පැලැඳ පිටපත ගාමිණී පැලැඳ අපිට කොයිතරම් ඕනෑකම තිබ්බත් කාලය අප වෙනුවෙන් නවතින්නේ නැහැ. අදත් චනිදාසාදෙන් සමුගෙන යන්නටයි මේ සූදානම. වෙනදා වගේම චනිදාසාදේ ඔබ වෙත ගෙන්නන්නට මට සහාය වුණා මහේන්ද්‍ර කාලිංග මුදලි. මම චනිදාසාදේ සම්පාදනය කොට ඉදිරිපත් කළ ජගත් ජේ එදිරිසිංහ. ඔබ සැමට සුවදායි සතියක්.